0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: FM.LK

0: இந்தியாவின் பாந்தர பகை
1: FM.
2: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tune In, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: ලංකාවේ වෙලාවෙන් දැන් වෙලා උදේ 6:01
2: livefm.lk

0: Live FM
1: Maharagamata Homagamata Godagamata www.livefm.lk

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: 95fm.lk.
1: Sri Lanka Rhythmia Vishwesi Sara Live FM.

0: ඉවුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM

0: Синергия Live FM.
1: Live FM.LK.

0: Live FM.
1: වෙහෙස නිවන රිද්මය www.liveFM.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය. FM.LK

0: livefm.lk
1: දැන් ලංකාවේ වෙලාව උදේ 7:03.
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා. live fm

0: TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: live fm.lk
0: දැන් ලංකාවේ වෙලාව උදේ 7:20.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: ලංකා වෙලාවෙන් හරියටම උදේ 8යි.
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.

0: Mega hit ya. Hit itu Danin Aritma ya. Live FM.
1: Live FM.

0: අරයටමොදේ අටයි
1: වියම්
2: වෙහෙස නිවන රිත්මය www.liveFM.lk.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය
1: Live FM.

0: www.radio.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: Live FM.

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: කතාව උදේනවයයි. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk.

0: www.livefm.lk. Hita පිනවන රස.
1: ලංකාවේ දැන් වෙලාව උදේ 9:23.

Live FM දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM.

0: Live FM.
1: Ruhunata, Rajaratata, Sinkadagalata. www.livefm.lk.

0: වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: ආහාරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: ලංකාවේ වෙලාවෙන්
1: live.fm.lk
2: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: ಗೃಹಣಟ ರಾಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk
1: FM.LK

0: Radio.
1: OK.
2: Sri Lanka Rhythmia Vishwesisara Live FM.

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: from .lk.

0: Ilaveng udhe 10යි
1: livefm.lk
2: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල රේඩියෝ garden tuning radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.

0: 收听的伊瑞们 Live FM。
1: Live FM

0: livefm.lk.
1: Hit it up, man! Hit it up! Hit it to Danny Rhythm, Live FM.

0: ගැන සිංදු අහන් අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: ඉන්දියාවෙන් උදේ 10:40.
1: එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: Live FM.
1: ವೇಹಸ ನಿವರ್ಣ ರಿದ್ಮಯ www.liveFM.lk.

දැන් වෙලාව උදේ 11යි. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM. FM.LK.

පවපුල්. ඉතින් මේ කැලිපහේ ටෝච් එකක් තිබුණා මාම කෙනෙක් ළඟ. එයා ගැහුවා වේදිකාවට ටෝච් එක මම බලා ගන්නම් දෙන්නද වැඩ කියලා. හැබැයි එයා ටෝච් ගැහුවට මේ දෙන්න එහෙම නෙමේ සටන් කරන්නේ රට ජාතිය ආගම. අම්මේ රට ජාතිය ආගම වෙන්නේ. ඔයාලට කැක්කුමක් තියෙනවද රට ජාතිය ආගමට? කැක්කුමක් තියෙනවද? අම්මා බා හරි එහෙනම් ටෝච් එළියට අපේ

අරහෙ කොල්ලො කුරුට්ටෝ මැරෙන කවුරු හින්දද? මුන් දෙන්න හින්දා. දෙන්න ජොලියේ ඇන තියාගෙන මාරු වෙවි ලාම්පුවට පුලං ගහනවා. එලාර අල්ලගෙන ඉන්නවා, දුටු ගැමුණු හුලං ගහනවා. ඊට පස්සේ දුටු ගැමුණු අල්ලගෙන ඉන්නවා, එලාර හුලං ගහනවා. ඒ ඉස්සර නම් කරුවලේ හුලං ගැහුවේ, දැන් එහෙම නෙමේ. කෙලින්ම එලි පිටම ගහන්නේ. එකම පක්ෂය දෙපැත්තට බෙදිලා. අනේ අම්මේ කරන විගඩමක් නෑ, දැන් උන්ට ලැජ්ජත් නෑ. ඉස්සර නම් හොරෙන් ගැහුවේ, දැන් එලි පිටම ගහනවා. ගහලා ලැජ්ජ නැතුව ඡන්දෙත් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒ කාලේ

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: Live FM. LiveFM.lk

0: කලාවෙන් උදේ 11යි
1: Live FM.
2: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tune In, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: වෙන් උදේ 11යි 40යි
1: මමම තින ගීරිත්මය live fm
2: livefm.lk

0: Live FM
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රඩියෝ ගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: livefm.lk

0: Live FM
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

0: ವೇಯಸ್ಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

0: 105fm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: ගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: ලංකා වෙලාවෙන් මධ්‍යහන 12:46
1: FM
2: www.livefm.lk හිත පිනවන

0: श्री लांकी रिद्मय विश्वे सिसारा
1: लाइव एफएम डॉट एलके

0: www.dewlapitiya.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.

0: www.livefm.lk. Hita pinawa na rasa.
1: Live FM.

මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk. ಲವದವಲ್ಲಿ ಕೈ ವಿನಾಡಿ
1: liveFM.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: ರೇಹಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk
1: liveFM.lk

0: livefm.lk
1: Sri Lankie Rhythmia Vishwesi Sara Live FM

LiveFM.lk.

0: livefm.lk
1: Nona Martina, give it my Live FM.

0: ದೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: liveFM.lk

Live FM දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: කතාව සුතුනයි
1: විස්සයි එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM
2: FM.LK

0: லீலாவின் சவசு துணாய் ஹத்துலிஹை.
1: Live FM.

live.fm.lk සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: ವೇಹಿಸ ನಿವರ್ಣ ರಿತ್ಮಯ www.livefm.lk
1: FM.LK

0: www.livefm.lk. Hita pinawa na rasa.
1: livefm.lk.

0: Okay.
1: ವೇಹಸ ನಿವರ್ಣ ರಿತ್ಮಯ www.liveFM.lk.

0: සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

දිවුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: Live FM.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: දැන් වෙලාව සවස 4:40.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: Live FM.

0: ದೇಹಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: FM.lk.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: fm.lk

0: සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: 105fm.lk.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM.

0: www.radiomaria.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.

0: rfm.lk.
1: ලංකාවේ වෙලාවෙන් සවස 6යි.
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා
0: live fm.lk.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: www.livefm.lk. Hit a pin of an arasa.
1: Livefm.lk.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: FM.LK.

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Live FM.

0: www.radiohitsradio.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

ඇටවෙන සිින්දු අහන් අතරේ හිත සැනසන සිින්දුහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: රාත්‍රී 7යි ලංකාවේ වෙලාව.
1: live fm.lk
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා live fm

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: livefm.lk
1: సైబర్ అవకాశే లాంకేయ హదగస్మ లైవ్ ఎఫ్ఎం

0: Atri Hatai,
1: Visay. Live FM.
0: www.livefm.lk. Hita Pinawana.

0: RK.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Livefm.lk.

0: FM.LK.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.

මොකද මල්ලි මම කියන්නේ මගේ ආදරවන්තය කියන්නේ මම මොකටද ඔයාගේ ආදරවන්තය කියන්නේ එයා කියනවා මම කියන්නේ එයාගේ ආදරවන්තය කියන්නේ නෑ නෑ මම කියන්නේ මගේ ආදරවන්තය කියන්නේ එහෙම නේද හැම එක්කෙනෙකුටම ආදරවන්තයක් ඉන්නවා වායසේ ප්‍රශ්නයක් නෑ ආදරේට

0: www.livefm.lk. Hitta pinovana rasa.
1: livefm.lk.

0: www.rlk.
1: www.liveofm.lk. Hit a pinovana.

0: වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: www.lk.
1: ලංකාවේ දැන් වෙලාව රාත්‍රී
2: 1යි. රුහුණට, රජරටට, සිංකඩගලට www.livefm.lk.

රාත්‍රි වහන වෙලාව රාත්‍රී 9:00 ලංකාවේ වෙලාවෙන් මොනවතින ගීරිත්මය Live FM.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ನಿವನ ರಿತ್ಮಯ www.livefm.lk
1: livefm.lk

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: livefm.lk

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

0: Live FM.
1: නැට වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ඒ හිටියත් මෙහි හිටියත් හිතට දැනෙන රිද්මය
1: liveFM.lk

0: www.mmm.co.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: lampi ritme wishwe sisara live fm
1: live fm

0: fm.lk
1: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.

0: Самое Live FM.
1: LiveFM.lk

0: Live FM
1: රාත්‍රියේ 11යි දැන් වෙලාව. වෙහෙස නිවන රිද්මය www.livefm.lk

ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM FM.LK

0: www.safm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.

0: www.livefm.lk. Kita pinuwa na rasa.
1: Live FM.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: FM.lk

0: Live FM.
1: දැන් වෙලාව ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11:41.
2: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: liveFM.lk.

0: Live FM.
1: Ruhunata, Rajaratata, Sinkadagalata. www.livefm.lk.

ඉන්දියාවෙන් හරියටම රෑ 12යි 20යි. දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk. FM.LK.

0: Pavel K.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම
1: Live FM. LiveFM.lk

0: Live FM.
1: වෙහෙස නිවන රිද්මය www.liveFM.lk

0: ගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

ආංකීය රිද්මය විශ්වය සිසාරා Live FM.

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: FM.LK

0: ඉස්සලා පාන්ද එකයි
1: විම්
2: ශ්‍රී ලාංකයේ රිද්මය විශ්වය සිසාරා ලයිම්.
3: වහන්සේ මකි විශ්වාසයයි, ඔබ වහන්සේ මකි ශක්තියයි, ඔබ වහන්සේ මකි ආලෝකයයි, ඔබ වහන්සේ මකි දියුණුවයි. මකි මේ ගීතය ඔබ වහන්සේට පූජෝපහාර

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: FM.lk

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය. වෙලාවෙන් පාන්දර 1:40.
1: FM.LK.

0: LiveFM.lk.
1: Sri Lankan Rhythmia Vishwesisara Live FM.

0: www.livefm.lk. Kita pinawan ang rasa.
1: Livefm.lk.

0: Live FM.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk FM.LK

0: ප්‍රකට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: ලංකා වෙලාවෙන් පාන්දර දෙකයි හතුලිහයි FM
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: FM.LK

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: ලංකාව වේලාවෙන් පාන්දර 3යි.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: FM.LK

0: Live FM
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: මගේ
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
2: FM.LK

0: 5fm.lk
1: Sri Lanka Rhythmia Vishwesisara Live FM

මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

ඉන්දියාවෙන් දැංගලා උපාන්දර 3:46 FM සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM

හිටියත් හිතට දැනෙන රිද්මය Live FM FM.LK

0: කතන්දර හතරයි ලංකාවේ වෙලාවෙන්. නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM.

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: ආහාර ගමට හෝමා ගමට ගොඩ ගමට www.livefm.lk
1: livefm.lk

0: LiveFM.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු LiveFM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන්, ටියුනින්, රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: වෙලාව පාන්දර 4යි
1: 20යි. සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
2: Live FM.

0: www.mybookie.lk.
1: වෙහෙස නිවන රිද්මය www.liveFM.lk.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: FM.LK

0: පාන්දර 4:40
1: FM.lk
0: මොනවතින ගී රිද්මය Live FM

0: ආහාරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: 95fm.lk.
1: Sri Lanka Rhythmia Vishwesi Sara Live FM.

0: කතන්දර පහයි ලංකාවේ වෙලාවෙන්.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: Live FM.

0: 105fm.lk.
1: Ehitiat mehitiat, hitotu danina rhythmaya. Live FM.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM